ඊලාටේමට සයක් සකට සයානයා තෙලාටකං කුක්ජවාමින් තම තුක්ට විකුණු ඔකක්තිෝගත්ත ලක්තෝ ලොකක්තිෝගත්තක්තෝ තෙම පැණි කල් ලේගුමාල මයිලා තන්න තක්ක උබ්ලොක්සිවා ටොක්ටබුන් තන ඇලෙක් සවීයානයක්තිකු